ta petite main sur ma bouche empêchée. Dans ma barbe, je marmonne skrskrsksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksksk
Encore moins les histoires d'amour en attendant ce jour.